දෙන්නේ කිව්වා කිව්වට මේ වැස්ස ගැන කෙනෙක් කියනවා වැහිවලා මලේ කඩයිමින් එහා ඉන්න කෙනෙක් කියනවා මට වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම්බිම් වලට හෙලින් මේක අපූර්වත්වයේ තියෙන්නේ කවියෙකුගේ අපූර්වත්වයේ මේ පත රචනා දෙකම එකම කෙනින්ගේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ

වෙලාව හත පසුවී විනාඩි 43 මේ ඔබේ සිටින ඔටාගෝ ඇක්සස් රේඩියෝ 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරාව මියුරු ගීතාවලිය සමගයි.

කාලය කෙමෙන් කෙමෙන් ගත වේගෙන ගිහින් නොදැනීම හෝරාවකටත් කිට්ටුවට ඇවිල්ලා. ඉතින් සමෝගෙන යන්නටත් වේලාව ඇවිත් හැබැයි කම නෙමෙයි තවත් ගීතයක් දෙකක් තිලින කරමින්. එහෙනම් ඉතින් අදට ඔබෙන් සමුගෙන යන්නන් සත්සරරාවය නිමවමින් තවත් ගීතයකින් ඒ වගේම ඔබ හමුවට නැවතත් එන පොරොන්දුව පිට නිකම නෙමෙයි මියුරුතම ගී සමුච්චයක් රැගෙන බොහෝ විට සහෘදයෙකුත් සමග සහෘදයාමයකින් ලබන සතියේ හරියටම මේ වෙලාවටම කියන්නේ හරියටම රාත්‍රී 7 කනිසම වැදෙන වෙලාවට බදාදාවේ. ඒ වගේම ඔබට මේ සියලු වැඩසටහන් සජීවීව අහන්නට පුළුවන් අසන්නට පුළුවන් පොඩ්කාස්ට් තාක්ෂණයේ ඔස්සේ සත්සරාව තුලින්. ඒ වගේම මේ වැඩසටහනේම නැවත විකාශයක් සිදු වෙනවා අඟහරුවාදා. සෑම අඟහරුවාදා දිනකම, කියන්නේ හරියටම දින 6කින් අදට උදෑසන 10:00 නම් ශ්‍රීලන්තයේ වේලාවෙන්. ඉතින් OFM live ඔස්සේ ඔබට වැඩසටහන ඒ වෙලාවෙත් අසන්නට පුළුවන්. ඒ වගේම ඕනෑම වෙලාවක හෙටින් පසු පොඩ්කාස්ට් තාක්ෂණයේ ඔස්සේ මේ වැඩසටහන අහන්න පුළුවන්. මේ වැඩසටහන විතරක් නෙමෙයි, වැඩසටහන් 218ක් වෙන අපේ වැඩසටහන් සමුච්චයටම ඔබට සවන් දෙන්නට පුළුවන්. වැඩසටහන ආරම්භ දින පළවෙනි වැඩසටහනේ සිටම 2022 වසරේ පෙබරවාරි මාසයේදී ආරම්භ. ඉතින් මා දන්නවා ඔබ අපිත් සමග ඉන්නවා, පුළුවන් හැම වෙලාවටම සජීවීව වැඩසටහන අහනවා. අනිත් වේලාවටත් ඔබ පොඩ්කාස්ට් තාක්ෂණයේ ඔස්සේ වැඩසටහන අහන බව අපිට විශ්වාසයි. ඉතින් අපට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් ඒ බව තහවුරු වෙනවා. කොහොම නමුත් ඉතින් ගිහින් එන්නට අවසරයි ඔබට පතමින්. හෙටින් ආරම්භන සතිය සුවදායි සතියක්, සුබම සුබ සතියක්. ඒ වගේම අද රාත්‍රියේ ඔබට ප්‍රාර්ථනා කරනවා සුවදායි නිින්දක්. එසේනම් තවත් ගීතයක් තිලින කරමින් මා ඔබෙන් සමුගෙන යන්නම්. වැඩසටහන නිෂ්පාදනයේ කොට ඉදිරිපත් කළ මා ඔබේ හිතවත් සුරංග දසනායක.

0: ඒ ඔබ දැහන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. එළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: This podcast was produced by ORFM Dunedin with support from New Zealand On Air.